ඇහෝනි මෙකින්න කයින් සුසුවන්තයින අව්වා එක කාවගේ පොකන කතනික ඉමයිනි පෝකකින් තියවමත ඇයිකුවක් ජකනි මෙව්වා එක කාවගේ බුතිය බිකෝකෝ පාන කරවා යසුසුවක් නයම් වන්තේනුවන් නම කයින තෝර ඉපුගින් රොරොහොන යපනින් කවරතේ කිෆයි චවරයරගේ කේ එච් අයි වී ක්ලිනික් ඉන විරවිරේ නුවහන් මෙය ක්ලිනික් බිකෝකෝ කේ එච් අයි වී ක්ලිනික් දෙනම්ප ඇ ඉස්සුවන් මෙව්ව වෝවා වෝවා වනුවා වනුවා ඉස්සුවා අව්වා kete kifa nana nampa e isuwa ni mewa kia taporo uwa taporo wanua ni mewa nkana iyai doro amem kamna tikiroi.